0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොමදිහ එක මෙගහට්ස් දිවහිFM

0: කඩමි හර අග ඩි න් විස් ට ල නොසිකන්තු නොද ේ මෙ හත් ති හේ ෙම් මෙග ගලු කරිය ගෙද රාජ හිද ශෝ ගලුම හුන් තෙ ැවරු ිරිස න හද ල නො රන ම්91 මි පේජ මෙසජ් කරවවානි අලු මෙ හුන් තෙරිය වාහක දක්කාලා න ගුඩා ලෙ මි හර ස්මි වනි අස්ලායා ගුඩා ලෙ අස්ල
1: කියන කියන හාලොවා
0: අඩග සෙබ හොරිද වර රංගලොකන් හා
1: උපාවර හබර කී තැනෙක්
2: හබර දෙම්වකින හම හාලකි හබරගුලිගේ
0: වාක රංග මිහර කුඩකොන් අන්නේ අන්දාස කොල්ලෙ විච්චන්ගේ තියහා
1: උපාවේරි
0: ගොතක මී පේෂේ මෙචු මොළු විදෝ
1: ආ අදි නොකුලන්ත ෆයිනල්ලේ
2: ෆයිනල් කරමාද
1: ශහෝ හිතුන් ඒ ෆයිනල් නෙමුණී
0: එහෙමම අස්ලාමෙන්ගේ ෆුර තමා මේ ලඩු දැඩි හාසල් වෙද්දේනු එවෙස් මෙචකුම් බලිනුව ෆයිනල්ලා හමේ දෙවුන් ඇනු
2: කමේ
0: ඒ බලිවීත දෙ පොයින්ට එක තපාතුන් අද පරගූලුනකස් දෙෙන් ඒතන් හො ජසල්ලනි ෆයිනල්ග
1: එම ෆහුන් කුළුණු මෙචුන්ත බලිවී ඕකේ
0: මා බොඩ විස්රංගඩු බේනුමනි ෆයිනල්ගේ කුළලුම් තශි හෝදු නිම්මල්ල හිසාම නිම්මල්ලිම නිමුණින්
2: ඔබර රගලේ
0: එහෙමගෙන්නේ ඒ උපාවරික මිහරස්ති හුරී අඩු ගස් ලොහගේ ගොතින් ඇදෙන් ෆයිනල් මෙච පහු බද්ධවීම දෙම්මාග බලම් බේනුමයි
1: මෙරු ටීමුන් කියා කියන ගොති තයියාරත්තත් ඔතිවර පොඩ
2: ටීමරෙඩි
1: එහෙමම දෙ ටීනිමුණනු ටීම රෙඩි වෙච්ච දන්ති ඔති වෙෆතා
0: මාද මාරයා හමේ දෙෙන් කුළුන් තෙරින්ගේ මේ දෝහි දිරිවුලුන් කියීනෙක් ගෙන්දැන අරක් බලානෙතා
2: ඕලන ආදායකෝ
0: ආදයකෝ එවස් හාස කන්තතකෙන්නේයි
2: හීවනි
0: ඔන්නානෙ එන මියහනි
1: ටීමුගේ පරාතුම සොන්නනත කන්තත මසාල්ක අදම තිහාහි සබ දියුම කිවෙස් වර පොඩු කාමියාපිය අදි එහා වාදවෙරිකුන්
2: ඔබ්වා
1: එහෙමින් මෙබුණ ඇසුක් මිහාර ඔන්නන් නොහේ හම මීටී මුම්වෙස් වකි තයියාරිතකෙවා නිම්ම වකි කංකං කොරනින් ම ෆයකුත කොංකා කන්තතකින් හෙති කොළුන් රාවා ලාපොතිකුර
0: මිහාරු මිහාර වානගතකීන්නේ ටීමස් තිවදානද අඩුවහං ශහු හලා එහෙම කංකමෙන් එහැන්නේ පාලෙන් නොකුරානේ ද
1: කාමයාබි එෆහුදෝ ඒ පහුතයි බෑන්න නාරඟරගල
0: දෙමි මෝසුමා ඒකු කුරම් බේනුවා කංකං කුරේ වේත
2: මෝසු මේ ගොතීම අර්මණ තංකොලේ උොඳගු එක කොම්මදුකු පතියන කුළු මිටීම ගෙන දෙකුළුන් තරින්ගෙන රේගවස්සහම වරක් ගදාගේ යයි අස්ස ඒගේ අසරු කුරීය
0: එහැම්මන එහෙමම තිරෂක පෑතිබම ෆයිනල් නිම ෆොනවා
2: එමින්න කන්න ඒතනු එකපුද්දකන්නුව හොරේ ඒක වදීපාගවලේ ගොස් ඒ
0: රිලිස් නොලිබේත තිකා මුබාරතකකන් එදුනීම
2: එක බෙංකු ගවල කුද්දවීම එනකන හරේමිතාක
1: හිවරු ගද එගේ
2: රගල නොද
1: වර රගල
2: ටීමතක හම හරිහමින් නිපොග මඩු කු
1: එම මේ උදගුලා එකකගේෙස් මිහල්තය හුරු හිසාබං ආදවනම වර උපාවෙච්චයගේ ඔමේ අඩු හලන් ස්වරෙන් හික්්‍යම් කොබ අස්ලකොල් ලවේ ජහල් දෙවීමම
0: එඩිෆයිල් ලව ජහල දේමි ද
1: හස කොල්ලාන
0: කොල්ලාන
2: පස කොල්ල සහුරම්ලාදෙන් අඩුව හා හුරිහකු දෙන්න
1: එනමුණේ ඕකේ එම ලව ඉවල් දෙනගේ වර උපාවිච්ච බද්දලීම කියලාන්ම
2: ඕකම කොළ

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: Para hilar, no te ve. No necesitamos, no necesitamos.

0: විජ්ජ මීසකුන්නේ තියබෑමිහුන්න එකංකම් ෆාලු කොරබ්වෑ ෆිනම තියබෑමිහුන්නම් උඳගූුවේ නුරුහුම් වානේ කංකමාමිදු තියබෑමිහුන් සුවාල් නුකුරාශෙ. අද කුරවාම් බාවාලවාහිදු එකංකම තියබෑමිහන් සුවාල් කුරානම එකංකන් තියබෑමිහුන්න ෆාලු කොරබ්වාෆා නෙති ඉස්ව ගොස්ෆාවා සුවාල් කුරුම්ගෙ කු අල්له අෆූ කුරබ්වෑෆී අල්لهහයි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා හලීම් වන්ත රස් කලාන්ගේ.
1: දිවහිෆම් දිවහින් අයකු නොවදිහ එක මෙගහටස්
2: අලිනෝ

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එෆ. අබදුවස් එම්ම ගාතු.
1: Lunch break. නොදෙහෙක මෙගහට්ස් දිවේෆමු මිගඩි කුරියම් මිදනි ලන්ච් බ්‍රේක් මිෂෝ මිෂෝ ඇකු මියදු මාලුමත හිස්සා කරමු ලවත හිමනායදමු කුරියම් මිදනි අලුගොඬ රෂ්වාන් අනිකවස් මි හෝදුමා ගුලේ ඉතුරු මාලුමත කයකු අලුගොඬ කුරියතන මි හෝදුම් කාමියාබුම්ගේ එමෙ බොඩ සිටකි ජේම්ස් වෙබ් ටෙලස්කෝප් කහුන්න නියා ඉන්ෆ්‍රාරෙඩ් ස්පෙක්ට්‍රෝග්‍රාෆ් මි ආදාතුගේ එහිග සයිස් වෙරින ගැලැක්සින් අන්න අලි වකි වකි කුලතකක නුවත වේව් ලෙන්තක බදල් කොල්ලෙවේ මේ සබොන් ගැලෙක්සිග හුරි තරිත දතුරුකුරා මිශ්‍රාබා ඒගේ දුවලි දෙනගනවේ හුරිගේ ටෙලස්කෝප් තක මිෆද දුරුගා හුන්න ගැලෙක්සිතහුග එතෙරේගේ හරකායිත බලාලුමගේ ගාබිලුකන් ලිබිපෙන්නුවේ නමස් ජේම්ස් වෙබ් ටෙලස්කෝප්ගේ බොඩු මෝලියා ඉන්ෆ්‍රාරෙඩ් දෝදිත දෙනගතුමුග බාරුග සබබුන් කායිනාතුගේ එම්මෙ ෆුණුග හුරි මිෆද සිරුත මිහාර මිමණි ෆෙම්මති වපශාෆ ගැලෙක්සියේ මරුවමු නුවත ආ තරිතන් උපෙදෙන් හොට්ටුමකී ආමුක වර ගින දුවහුන් හිඟා කමේ XMM VID 12075 in fenun m haran kurulane kamaki eha kuru muddate geterega e galaxy ge huriha hydrogen gehin husefavun science veri mihar dirasa kurumundani mi geesta husvi konsa obaka gulegento e teriya ki galaxy ge meduga hunna bodu black hole nuata supermassive black hole in berkura parukata dodita hoke sabun tari ufeden beenu wa geesta galaxy beera bisagen diyei ನೋಯತ ಕುರಿಂಬುನಿ ಫದ ಬಾರುಗದ ಕುರಿಮೆತ್ಲುಮೆಗೆ ಸಬಬುಂ ಹುರಿಹಾ ಗೇಹೆಂ ಎಫ್ಹರ ಬೇಣುಂ ಕೊಲ್ಲೆಮುನೆ

0: DIVAHI FM නුවදිහ 1 MHz දිවෙහිඟ මොනිෆු එෆිල් වැදී නමුග අබදුවස්
1: ලන්ච් බ්‍රේක් මේ ඩාර්ක් මැටර් හේලෝගේ ස්පින් නොත එඹුරු මදෝමක සබබුන් දිමාවි කමෙත්තෝ නොත ගැලැක්සි උපෙදුණු වෛරස් ඒගේ ධාතුක එඹුරුන් කුඩයිතෝ බෙලුම කොම්පියුටර් සිමුලේෂන් ත මිහාරදණි හදමු මේ හෝදුමක සබබුන් ඩාර්ක් මැටර් යබෙහෙ තියරි තක ආදිරු මෙලිබිකෙන් දාන XMM VID 12075 කි මැසිව් එන්ෂන් ගැලැක්සිස් ඇට් සී නොත මැගසින් සර්වේ දශුන් හෝදි ගැලැක්සියේ මේ සර්වේ මැගට මක්සද කි ಕಾಯಿನಾತುಕ ಎಮ್ಮೆ ಕುರಿಕೊಳಗು ಹುರಿ ಎಮ್ಮೆ ಬೊಡತಿ ಗೆಲೆಕ್ಸಿ ತಂ ಹೋದಾ ಏತಕಿತಿಗೆ ಒಣಿಗಂಡು ದೇನಗತು ಮಿ ಗೆಲೆಕ್ಸಿ ಫೆಂಡಮಕಿ ಫಿಶುಮೆ ಕುರಿಯನ್ ಒತ್ತಣುಗ ಮಿಫದ ಇತುರು ಗೆಲೆಕ್ಸಿ ತಂ ಹೋದಾ ಏಯಿ ಹಮೇಕಡಿ ಮಿ ಗೆಲೆಕ್ಸಿಯ ದಿಮಾಯಫಾವಾ ಹಾಲತೆತ್ತೋ ನುವತ ಎದುವಸ್ವರ್ಗ ಹುರಿ ಹಾ ಬೊಡತಿ ಗೆಲೆಕ್ಸಿ ತಹ ಕೀವಸ್ ಎಂಬುರುಮೆಣ್ಣೆ ತಂತಂತೋ ಸೈನ್ಸ್ ವೆರಿ ಕಶೋರ ಕುರಾಣೆ ಮೀಗೆ ಸಬಬುಂ ಅಹರಿ ಮೆಂಗೆ ಕಾಯಿನಾತುಕ ತಾರೀಖ್ ಲೀವಿಫಾವಾ ಗೊತ ಬೊಡತಿ ಬದಲತಕೆನ್ ಅವಮಕಿ ಎಕಶಿಗೆ ವಕಮೆ ಅದೇಸ್ಮಿ ಗೆಲೆಕ್ಸಿಯಾ ಗುಳೆ ಇತುರು ಮೌದು ಮಾತ್ರಾಯಕು ಲವೈಕ ಫೌ ಎಂದಿರಿನ ಬದಲು ಕುರಾಣೆ

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
1: Lunch break. නොදේක මෙගහර්ට්ස් දිවේෆම් මෙගඩි කුරියම් මෙදනි ලන්ච් බ්‍රේක් මිෂෝ ලන්ච් බ්‍රේක් මිෂෝග මියදු අලුගොන්ට ඉස්සකුරම් මෙදනි එඹුරුමන්නේ ගදීමි ගැලක්සියෙන් හොදි හොදුමා ගුලේ නුමත් එඹුරුමන්නේ මි බොඩු ගැලක්සියකි ඵලකී ඉලුමගේ ආ බාබෙන් හොල්වයිදින් හොදුමෙ මේ වගුතා දුර්මිනා අදි ෆිසික්ස් කේ ගානොනත කායිනාතුක කුරීකොළුග මසිකේ කුරීගොයි දෙනගතුම ලිබුණු වර මුහිමු ෆුල්සතේ ජේම්ස් වෙබ් ටෙලස්කෝපකී හැමකෙනි ෆොටෝනක ඇච්චෙන් නුංකමා ඒ කායිනාතුක සිරුතන් හෝදාදේ ටයිම් මැෂීන් එක සබිතවේ මේ දිරාසයකි හමකෙන එම්ම ගැලෙක්සියගේ වාහකෙන්නු මේ මුලි කායිනාතුකගේ තාරිහි සොෆහත අලුන් ලියංචි හිදන් ෆද වරුගද හෝදුමේ එඹුරුමෙන්නේ මරුවෙෆාවා මේ බොඩු ගැලෙක්සියකි සයින්ටිෆික් එනෝමලියේ නුවත ආදයා ඛිලාෆ් ඉස්තිස්නායි මේක සබබුන් ඉන්සානුන කායිනාතා මෙද ඔය පිස්නුන් ඉතුර ෆුලාවේ කුරියෙන් ඔය ජීවිතවගේ සයින්ස් වෙරින්න දිරාසා කුරාණ ආ මකුතකෙ බණී හුළුයිෆා ಸೈನ್ಸ್ ಅಲೀಗ ಅಹರಿಮೆಗೆ ಅಸ್ಸು ದೆಣಗತುಮ ಕುರಾ ಮಿದತುರುಗ ಜೇಮ್ಸ್ ವೆಬ್ ಟೆಲಿಸ್ಕೋಪ್ ವಣಿ ಕುರಿ ನುಫೆನ್ನ ಅಧಿಕತ ಮಂಜರ್ತಕೆ ದಕ್ವಾ ದೀಫಾ.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම.
1: මේදක ලංච් ්‍රේක්ෂෝයා එකු කුරියම් මෙදැනී යශ්වන් මිශෝග මේදුමි ගෙනස්තිනී එඹුරුමෙන්න්නේ ගදීමි ගෙලෙක්සියෙන් හෝදි හෝතුමා ගුලේ මවදුමත් මේදක ලංච් ප්‍රේක්ෂෝග ගෙනස්ති මවලුමත්ත එහන්තරින්න කමදියකම උම්මිදුකුර අන්න අෆ්තාග ආයත දෝගවෙස් එහන්තරින්න මුලින් ආ මවලුමත්තකායකු ලංච් බ්‍රේක් මිශෝයකු බදල කරපුක උම්මේදුග මකිවිලා පුරිය අන්තරන්න බාජරිතුවකයිදේ වස්ලාමදෙකු

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break. Lunch break.
2: මුණවස් ෆිලෝම නොදී එක මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා.

0: Cadê? Rua Fen.
1: Rua Fen de Kenny Hisakurani.
0: Hinitumbu.
1: Hinitumbu?
0: Hinitumbu
1: balala to.
0: ඒ වර ෆක්කන් ගේ ෂාරිෆ් මි රංගල තොම් බුණේ වර කරෝකේ කියා උලත්තා
1: බුණේ කරෝකේ කියා උලියා
0: හම ලව ලව කියන්නේ මි බුණේ විසර්ක ෂෞගරි බාටි මනේ ලව කිය તો බලාලම් වෙච්ච ට්‍රයි කොල්ලන් ලව කියා දැන් ඒක තොම් උල්නෙන්ත මි හර දැන් අනේ ෂෞවන් එංගේ කමෙන් මි ෆ්‍රී ඩෙලිවරි ග මි ලව එක
1: හා
0: කීෆ ගම් වතේ ආ එහෙම මි මි ෂාරිෆ් ක නුවාණ කමෙන් නුනේ අනේ කුරා කද විසු මෙ නුගෙන් ගුල
1: නුගෙන් ගුල
0: නුවානේ කම
1: ශාරිෆ ශාරිෆ ගඩේ වුණ වරන් හඩියේ දැන් එහෙම වීම
0: ෂහුවස්
1: හඩිද
0: ආ වර හඩ ඕකේ ඕකේ මේවා කොහොට්ටා ලියා මන්ද එම් මේ කමද මේ ලව කියුන් තෙරිය කි කාකු රාජ්‍යගේ ලව
1: කියුන් තෙරිය කි වා
0: තේරවා ඒ ෆිරිහන් අංහෙන් ෆන්නානුගේ තෙරිය සුවාල කුරුම්ගේ කුරින් ජවාබ ඔන්න නී රෙඩි මේ චයිල්ඩ් ලව කියුන් තෙරිය කි කාකු ඒ මචායන්ගේ ඒ ජවාබ අන්නා තියවා ගොතුම් බේරුගේ ෆන්නානුගේ තෙරිය කොම් ෆන්නානගේ අරිජෙත් අංගෙන්
1: අංගෙන්
0: අංගෙන් නෙත්ත කමුද
1: අනකකු නේහක
0: නේහකක තපාතු ටේස්ට් එක තියුන නංගේ අරිජෙත් ඒ දැන් වර මඩු මෑතිරි නේහයි ගානේ ඉදි කොළුද රංග ගස් මෙපාර කොන් ලවෙ
1: ඒ කොර මේති පාන

0: ෆෑග ඇබතන් හිතුග ලෝවලම පද කතක් කුරමතුමගේ පුරසත ඉතුරුවක්කම දිරසාතකුන් දක්කා. දුම්පත්ගේ ස්මල් කුරුමකී මාබන දොස්සර දිමවා එකකාල මස්සාතක් කුරමතුමගේ හිරස් ඉතුරු කුරා කමැක්කම තා දිරසාතකුන් ෆෙන්නගේ බහුරේ.
1: දිවහිසම් දිවහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝරු

0: best.
1: දිවෙහිගේ මොනිෆුයි ෆිල්වැදිය නොමුග අබදුවස්.
2: දිවෙහි FMගේ කොම්මි ගඩියරගේ ෆැෂුම්වෙස් දිවෙහි අමිල්ල රාගගේ ලවේකුම්.

0: ගෝමියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: ඒක බාතකා එච්චේ හද ලස්වෙච්ජේ
2: ආහත් ලස්වෙජේ පූහි මෙහෙගින්න හිඟ බදිව එෆෙම ගන්න නිකොන් ශෝයත බලා
3: ලංච් බ්‍රේක්
4: ಹೊನಿರ್ಫಿಯವಾ ಕೊಮ್ಮೆ ದುವಹೆಗೆ ಮೆಂದರು ಏಕೆ ಜಹಾಯಿರು
1: ನುವದಿಹೆಗೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂ.

0: guest RJ.
1: කවා යුසුෆ් වර රීති ලවයකු මිරේ සම පොගුරාම් ෆෙසිකෙන් මිදී එකම් පොගුරාම් ෆෙසීරු එක්කමෙන් හඳන්නත් තලා ෙමි දෙවුණනි ද
2: දඟලු වහ කිය මිරේගේ මවදු වද අරුන කියා නොදී කොරියන් මිදන හැවීම මිරගේ මවදු කියාදම ද
1: මවදු කිකොබ ඇත
2: මිරේ අරම කනාල ෆෙමිය මවදුවකී ඊදු තෙර ඊදුක මී දිමා මිය කමේ මිසක හන්දරනු ෆිදවල් දති එවිස් කමේ මී තික තෙරම් බේෆලක දිමා වේතෝ හම දෙන් බොඩුයිද කියලුන තෙරේ හම වර හාස්ත දෙයිද මියන් කුඩේ ඉද බොඩුයිද හම බොඩුයිද වේස් කුඩේ ඉද වේස් සම ආරුණ හිතුම් ෆිදවල් දති හන්දරනු ෆොහෙතුන් දති එවිස් කමේ තික තෙරම් බේෆලක දිමා ෆාන මාරුන හම හිස්සා කරම ගෙන්දම් දෙන් අරණ හිණි මිහරු මී කෝලක් මී බේෆලක ගොලි ෆෙම් මී හුරි එන්නු
1: මිරේගේ ෆොර්ට්නම් බෑවරකේ කොබයත බදලා හංගා අස්ලාමු අලයිකුම්
3: වා අලයිකුම් සලාම වරහමතුල්ලා දැන් අපි ඔන්නාට තදේ කුලිවර්ත මිසක වාදෙමු
1: හා
3: කාලෙච්චි ගෝනි රේස්
1: අරමුණේ අනේ වා වා දමාරු මේ වා දවමුගු සනිබ්බෑ මෙහෙම කළ මොළුවීම දැන් කය මොළුවේ පැති ගුණේ වහරු හැම හිපට්ටා තිබේ විදෝ වාල්
3: කොල් ඕ නෝ නෝ අනේ අරමුණ වාගොත අනේ අමන් දිව දමේ
2: එයි එයි සම දුකොල්ලා හොල් පහත ජෙහෙල දෙත
3: දමා මොන කොල දමා කර අලුණ දමේ දුකොල්ලා
2: එහෙම විදෝ ආ අවසන් මෙලි හරම වර හැම ފަސޭ މަޢުލު ވަރާ މަޢުލު ކަމ ވާކުމ ދައްކާލަ ނެ ދެން ހަރުން މިރޭ މި ކޮއްލަ ސުވާލަ ކީ މީ ޢީދު ބަންދުގަ ޢީދު ތެރެގަ ވިސް ހަނދާނުން ހަޔާތުން ފިލުވަރ ފޮހެލަން ދަތި ވިސް ކަމެ މީ ދިމާފަ ވޭތޯ ހަރުން މިރޭ މި ހާލަ ނެ
3: މިހާރު ވަނީ ބައިރު ކަންތަތަ ހުރޭ ދެން ເ މެޅ ޢިރުގަ ވެސް ເ ބޮރު ބަރަ ގިނަ ކަންތަތަ ދިމާފަ ދެން މީ ޢޭގެ ބޮޑު މަސް ދުވ ވިދުވ ސަރުގަ ເ ބޮޑު މަސް ޢެލ ތަނކޮޅ ޢ ޢިރުގަ ane bodobas mirasuga du vero galona ma e ane magu baccha e mas rasatirang aragen diare ga alugona mahuge ane mitei ane maha film wege hepparata ane aram wegen alugona mahuge jehifa warabora aniyadi gona alugona ama para sipa eke divehi raj divehi ba hombona nama para hama hipuna
2: ehe
3: tadi faruk ade ani magako e mas dimako de alugona ti film wegen eke farata aram wegen mahuge jehifa waram ama para ಅರಾಗೆಂ ದೇದೆಂ ವರಗಿನ ಬಯಕ ನೇಗುಡು ಕಾಕು ಕಮೆ ಏರೆಗೆ ಏ ಇಕ ಮೀಕೆ ದೇ ಅಳೋಡು ಆಹ ದುವಸ ಹಿಂಗಾಜ್ಜ ಏ ಮಹುಗ ತೆರೆ ತಿಬಿ ಮಿ ಹೊನ್ನ ಏ ಅಳೋಗಣ ಕೈಂಗುವಗೆ ಕೊರಿ ಅಳೋಣ ಗ್ಯಾಜ್ಜ ಫಿಲಾರೆ
1: ಏ ಮಡ್ಕೊಬ್ಬಲ ಮಹುಗ ತೆರೆಗ ಮೀ ಹುನ್ ತಿಬೆಗೆಂತ
3: ಆ ಮೀ ಹುನ್ ತಿಬೆಗೆಂತ ಮಸ್ ದುವಣಿ ಆ
2: ಏ ಹಮರಗಳು ವಾಕೆ
3: ಯಾರು ಆ ಏಕಿ ದಿರೇ ಮಹೆ ನೂನೆ ರಸ ತೆರಂಗರಾಯ ಬಾರಣಿ ಕಿ
2: ಏ ಮಣಿ
1: ದೇನ್ ದೋಲಿ ಏಗೆ ದೋ ಹರಗಿ ಕುರನೆ ಅನೆ ಹಂಗಮ ಬೋಡು ಮಹೆ ಗುಣ ಮೂದಂ ಬೋಡು ಮಹೆ
3: ಏಗೆ ತೆರೆ ತಿಬಿ ಆದಮಗೆ ತೆರೆ ಕಿ ದಿರೇ ಬೈ
1: ಎಬಿ ಮಸ್ತಿರೇನಿ ಅನ್ನೋಯಿ
3: ಆಯಾಮ ಮಸ್ತಿಫೋನಿ ಎದೆಂ ಅಲೋನೆ ಉನಾ ಮಸ್ ದೇವರ ಬಿರುರಿ ಕಮೆ ಕಮೆ ಎರ ವರ ಬಿರುಗಣೆ ಎದೆಂ ಏ ಚೀದೆ ಕೆದೆಂ ಮೀ ಎದೆಂ ಗಾಲಿ ಎದೆಂ ಹಮ ಬೇ ಹದ್ದಂ ವೆಗೆ ಆ ರಸ ತೆರೆ ಕೆ ಅಲೋನೆ ಮೆ ಗ್ರೂಪ್ ವೆಗೆ ಬೇ ಗಿ ಹದ್ದಂ ವೆಗೆ ಉಳುನಿ ದೆಂ ಆನೆ ಮೀ ಅಲೋನೆ ತೆರೆ ಕುಜಕ ಬೇ ಹೆದ್ದಿ ಹಮ ವಲವ್ವದಿಗೆ ಹಮ ವಿದೆ ದೆಂ ಅಲೋನೆ ಬಾಟ್ಟಾ ಫೆಗೆ ಮುಂದಿಯೇ ನೀರಿ ಗರಸ್ತಗೆ ತೆರೆ

0: පහුගතාරේ ගහඳාමකම වේ අස්දුන් හිපෝ
1: හා මේ විස්ක උපාවරි හඳානේ මජා හඳානේ වෘතේ
0: කල මජා හඳානේ ඉසාලක කණුබදික තා හැමියන් අස්තුණි
1: ෆාල්
0: ආ යන්නේ කොට්ටක් දාපෙන් නේරුක
1: දෙමි
0: හො මේ ආහාරම ලුජේර තා කණුබන්නාක
1: දෝ
0: මේ බන්දේ පතා සාවේ දේ වර මජා දේ එමෙ වෙගේ දේ වර මජා උලේ දෙන් එයිම හඳාන ෆිල දෙන් අනේ මී හම ඒකේ
2: මඩ කොබල මර ඒ අස්තුණි හිෆා වාහක දෙක්කේ මී අස්තුණි කොට්ටෙක් තෙරේක බෑන්දාන
0: ඒ සමානි කුලවරේ අස්තුණි කොමකි ඒ සමානි කුලවරේ ඉංගේ පහුගේ දීලෝ මේ පහුන් ඇස් තාරසි කුලවරේ
1: මෙහර මේ කොට්ට වදෙකි හිෆන් දෙහෙනි
0: වසා ගොල්ලානේ බන්දු කොප්ප දැන් අස්තුණි ඉන්නානේ දු කොල්ලාපා අනේ කොට්ට තෙරා දැන් ජෙහෙනි ඇටි වයිෆ් දරකම වරප්පඩු සපෝට් දීවක මේ ෆෝරි හොන්න කුලවරේගේ රාජ්‍යක ආමෝමගේ යන්නනේ මෙහර ආමෝගේ බාදේ රරසොස් දැන් ආම දෙමිහක් වන්නා ටීම් හදාගේ
2: වෝල්ඩ් කප්
0: නිම්මාලම
2: එහුන් තෙරින නැත්ත
0: ඉංගලන්ඩ සපෝට් නොකරච්චේ ඒ අන නිම්මාද ෆ්‍රාන්ස සපෝට් නොකරච්චේ ඒ අලුගොඩ බොඩදම වාහකේ කිදෙන් අන මේ දැන් මේ එහුන් තෙරෙන හම දීති දවස් ජාති අලුගොඩ කරාස්තුනේ
2: මේ අහමුණ දැන් වෝල්ඩ් කප් එක වාහ දෙක්කේම දැන් අහසනු වර දුවස් කොල්ලා අපත මේ FM ගේ ප්‍රෝග්‍රෑම් එක තියයි දැන් අනේ හම කොමෙන්ටිය දේතෝ
0: අත්තා මේ ප්‍රෝග්‍රෑම් එකේ බෑරෙම දේතර දේතර ගලවඩ
1: එහෙමනි දෝ
0: ආදේ අලගොඩකට දේශරේසරෙන් අඩුයි වෙන දැන් ඒ ආඩු ගහේරියක් මිරේ දැන් හම පොළුවාද තනු මුන්සාස්ගේ ලව යන්න තිබෙහෙtti
2: හ්ම් අනේ එහුන් තරින රඟලන කොමෙන්ටරි එක තකොල වෙසලා ඉවවාලා
0: හනේ මාල් නෝවන මිරේ කෑ පුරාගෙන කරාම යරහම
2: ඒර හුරියච්ච බේරද දියම් තංකොල නුයිවාන
1: කොමෙන්ටරි එක තංකොල අසෝ එහුන් තරින අඩුහන අනුස මිරේ කුණ වන්නේ හැම
0: මිරේ කුණ වන්න මිරේ කුණ හම එහෙන් රේග එහෙන්
2: විලාස එමෙම ඉරාදු කරේ
0: විලාසල්බම් එක විලාස
1: නේද එහෙනම් වර බාජර් එකක් එතෙන් ගියා සම්පත්
0: කරලා

0: Guest RJ.
1: දිවහි එම් මිගඩිය කුරියම් මෙදනි ගෙස්ට් ආර්චේ පොගරාම් ගෑගන්නක හම නිවමක
2: හම හිදති ලන කොම කමක් නියමෙන් අන්නට ද එන එකතුම තිහම පුරෝරම්ගේ නියමකවස් මෙහ රාදිම තිහෙනමස් නිමල්ම කුරින් හම මේ අද හම එබෑරි කවාක දක්කල නිමාල වනේ නුසද
1: බෑරිය හම බෑවරයාය කොට වා දක්කාල ඊදුගේ කොබෑතෝ ඊදුගේ හඳනක බලාලාප නිම්මාලානේ ස්ලාවදකෝ
3: වානකුන් සබ
2: කබ හබිය කුලි ෆමේ දාවි කිනව හලවහම
3: වරසංගල කින තටි දෙවි
2: අල්හම්දුලිල්ලාහ වරන් උපාජින්ගේ වරදංගල මිරස් කර වෙති
1: ඨිකනේ අනේ තිරසුක ඊදු ඔන්නනේ
3: ඊදු ගද ඉතල් සොයි සගාවේ කොලි වල යාරු කොලි වල ෆොටෝ කරන හසාසි දන්නේ ජෙහුම් කොල් ෆොටෝ කියන ඒ දෙන්නේ මිරසක එන්නම් කො අදී අන්නානේ නී ඉස්සවඩ ගන්න කොලි වල ඒ
1: ඒ වරන් තාහි වනේ දන්නේ නැහැ. තන් වලන් සාදුවහන් දෙගෙන හදසම හදාගෙන ඒ රුදෙන් හොටුවල මැච්චි කොන හලන් තාහි වනේ කන හොටුවල කොරේ කන දාගෙන ඒකම හොයන්නේ මොකද මේ එහෙම නේද එයානේ පිරිහෙනුන් තංගෙනුන්ට දන්නේ තියුම්ගේ කුලවර කුලේනේ ඉතින් වරන් නංගෙන්ට ගානේ තන් අන්හෙනු කුරුසල් ජාමියාරු ආ තෆාත් කොමෙ තිෆා කොල් ජාංගෙනු කුරුසල් ජාවාකා දහම තෆාත් කොකුරාකම
2: වකිලවේ රේ රේ නොනිදේ තිය තමයි ලව හස කොල්ලන්න තේ විස්කුච්චක හස පරත්ත කවිස් ඉතින් මොන හස කොල්ලා හොරසන් යන අඩෝ හනේ අඩෝ හනක මම මේ කුරම හදෝ දැන් ආලින් අඩෝන් තේ මොන දැන් හස කොරා
1: ආ ඔකේ අල්මෙන් වර ෆරාතුම් වර ප්‍රොෂකරියා වර බජට් එක දෙන්නේ හවි ඔකේ ආ ස්ලාම් අලයිකුම් ආ යූසුෆ් කොබා මී ප්‍රෝග්‍රෑම් නියුමකම් මී
2: ආ ප්‍රෝග්‍රෑම් නියුමක ඇස්සම තිදෙන් අරනස් උමේද කරන් හැම අනිකස් එහෙම් පහරකම් මේ ගොතක් හැම එහෙම් තිරින්නා හැම මිකහල ගොතක බදල් වෙනකම් මී උමේද කරන් දෙන් වරන් උෆාජ් හැම මිෂෝල් මිකත ෆෝරස්ස් මේ දිවිගෙන් දියාම් දෙන් වර බජට් එක දෙන්න සදා මරන දෙමිහම් මිරේ වකිවලා නේ ස්ලා

0: කොම්මේ හප්තයි කිව්ස් හෝම දෝහගරේ අග්ගටි පනදෑ අමයිකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු
1: එහෙනම්

ඒරුගේ තෙරේ මිහාදු නුකුන්නනි සහුරායා මිහාදෙන් නුෆෙනේ මිහාදුවේ සූරි ෆෝනු මීහකා වාහක දක්කන් සහුරායෙ සෙන් නුබුනේ නසීෆ් දක්ක මුන්දිය වාහක ආඩුව හන් හුරි හීනිතුම් වෙෆා නසීෆා පලහට්ටෑගෙන් සහුරායා මිහාදු ෆෙනුනු ඉරු නසීෆ් හුරි තින් ෆූටෙන් ආ හිසාපක් කෑරි වෙෆා මිහාදු හුට්ටුනි සහුරාගේ කුරි මච්චා ನಸೀಫ್ ಐ ಮಿಹಾದು ಕೆ ಫುರಗಹು ನಸೀಫ ಮಿಹಾದು ಫೆನುನು ಏಕಮಕು ಮಿಹಾದ ನಸೀಫೆನು ಫೆನೆ ರೇಗನು ಕೆ ಫಂಡು ಅಲಿಕಮು ಗೆ ತೆರೆನ್ ಮಡು ಹಿಂಗುಮೆಗ ನಸೀಫ್ ಆಸ್ ಜಹುರಾ ಕೆ ಇಸ್ತಶಿಗನು ಕಾ ಜೆಹೆ ಹಿಸಾಬು ಕ್ಯಾರಿಂಗ್ ಜಹುರಾ ಫಸ್ತಿ ಫಾದಿಯಾ

පොම්මේ හප්තාය කිවිස් හෝම දෝහගෙරේ අග්ගඩි පනනෑ අමයි එකනි නෝදි හැකෙන් මෙග හර්ට්ස් දිවහි එෆෙමු ගන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගුමත්තා දෙක් බෙත්තා බෙත්තා පන්නේ

0: මුණියවස් විදුවාලම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: රීද් අපතු වෙස් රීදී

0: මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්ම.
1: රීද අපත වෙස්රීද.